හසෝනි සකිණ එරණ යරිනේ නබුම්සේ කා භාවනාව උසතෝනි සකිණ සායත් හම්ර ප්‍රේම් ඔදුරු මුණ දෙකේ ගර